0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: ලංකා වේලාවෙන් පාන්දර 5:40යි.
1: livefm.lk
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා. livefm.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk.

0: ரேஸ் நிவர்ண ரித்மய www.livefm.lk.
1: Livefm.lk.

0: ඕක වෙලාවෙන් දැන් වෙලාව උදේ 6යි.
1: Live FM.
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා. Live FM.

0: ரேஸ் நிவர்ண ரித்மய www.livefm.lk.
1: livefm.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: రుహునట రాజరాటట శంకడగలట www.liveFM.lk
1: LiveFM.lk

0: වෙලාවෙන් දැන් වෙලා උදේ
1: 6:20
2: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tune In, Radio FM යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: Live FM
1: Cyber අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM

0: ලංකාව වෙලාවෙන් දැන් වෙලා උදේ 6:40.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: livefm.lk

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk.

0: Live FM.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: Live FM. liveFM.lk

0: livefm.lk.
1: දැන් ලංකාවේ වෙලාව උදේ 7:22.
2: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk www.livefm.lk

0: දැන් ලංකාවේ වෙලාව උදේ 7:40. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: livefm.lk.

0: livefm.lk.
1: Sri Lanka Rhythmia Vishwesisara Live FM.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: Live FM.

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: livefm.lk.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tune In, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Livefm.lk.

0: livefm.lk
1: ලංකා වේලාවෙන් හරියටම උදේ 8:40
2: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: Live FM.

livefm.lk සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: ഞങ്ങളാവ് ഉദയനവയായി
1: LiveFM.lk.
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.lk.

0: හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM ලංකාවේ දැන් වෙලාව උදේ 9:20
1: Live FM.lk

0: Live FM.
1: ದೇಹಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.liveFM.lk.

0: ದೇಹಸ ನಿವರ್ಣ ರಿದ್ಮಯ www.livefm.lk.
1: livefm.lk.

0: ලංකාවේ දැන් වෙලාව උදේ 9:40.
1: රුහුණට, රජරටට, සිංකඩගලට www.livefm.lk.
2: Live FM.

0: Live FM.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: Live FM. LiveFM.lk

0: www.liveofm.lk. Kita pinawa na rasa.
1: Live FM.

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: Sri Lanka Ritmaya Vishwa Sisara Live FM
1: livefm.lk

0: livefm.lk
1: වෙහස නිවන රිද්මය www.livefm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM
1: livefm.lk

0: Live FM
1: ruhunata rajaratata sinkadagalata www.livefm.lk

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
1: Live FM.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk www.livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm
1: live fm.lk

www.livefm.lk. Kita pinovana rasa. Livefm.lk.

0: Live FM.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: www.livefm.lk. Kita pinawan na rasa.
1: livefm.lk.

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm
1: live fm.lk

0: livefm.lk.
1: එහිටියත් මෙහිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM
1: liveFM.lk

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk www.livefm.lk

0: දක්වා වෙලාවේ මධ්‍යහන 12:20 දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෙක්ට්. Live F.

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: එකයි ලංකාවේ අපේ වෙලාවෙන් www.liveofm.lk හිත පිනවන රස
1: livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: livefm.lk
1: www.livefm.lk hita pinawa na

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk.

0: livefm.lk
1: වෙහස නිවන රිද්මය www.livefm.lk

0: ವೇಹಸ ನಿವನ ರಿತ್ಮಯ www.liveFM.lk.
1: livefm.lk.

0: වෙලාව දවල් 1යි විනාඩි 46යි.
1: livefm.lk
2: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම. livefm

0: ಸೈಬರ್ ಅವಕಾಶೇ ಲಾಂಕೇಯ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ.
1: Live FM.

0: livefm.lk
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල radio garden tuning radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය

0: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: Live FM.

0: ගංගලාව සවස දෙකයි.
1: liveFM.lk
2: www.livefm.lk හිත පේනවන

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම Live FM.
1: Live FM.

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: එකතු ලයින දැන් වෙලාව ලංකා වේලාවෙන් දවල් 2:20.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: livefm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා Live FM
1: liveFM.lk

livefm.lk සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm

සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk

0: livefm.lk
1: Sri Lankan rhythm, Vishwesi Sara, Live FM.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: రుహునట రజరటట సింకడగలట www.liveFM.lk
1: LiveFM.lk

0: ඒවා වෙලාවෙන් සවස තුනයි 40යි.
1: liveFM.lk
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන්, ටියුනින්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

livefm.lk සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: සවස 4යි ලංකාවේ දැන් වෙලාව.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM
2: liveFM.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: LiveFM.lk
1: Sri Lanka Rhythmia Vishwesisara LiveFM.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: දැඟලාව සවස හතරයි හතළිහයි.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
2: Live FM.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk www.

0: Mamamatina gi ritmaya Live FM
1: livefm.lk

0: livefm.lk
1: වෙහස නිවන රිද්මය www.livefm.lk

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: Live FM.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm
1: live fm.lk

0: Live FM
1: Ruhunata Rajaratata Sinkadagalata www.livefm.lk

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: livefm.lk.

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: Live FM
1: Cyber අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk

0: livefm.lk
1: ruhunata rajaratata singkadagalata www.livefm.lk
2: අපි දැන් වෙලාව සවස 6යි.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: වෙලාවෙන් සවස 6:20
1: liveFM.lk
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: www.livefm.lk. Kita pinovana rasa.
1: Livefm.lk.

livefm.lk මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk.
2: ලංකාවේ වෙලාවෙන් සවස 6:40.

0: CD.
1: livefm.lk
2: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: ವೇಹಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.livefm.lk.
1: livefm.lk.

0: රාත්‍රී 7යි ලංකාවේ වෙලාව. මොනවතින ගීවිත්මය Live FM.
1: livefm.lk

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: Live FM.
1: වේහස නිවන රිද්මය www.livefm.lk

0: වෙලාව රාත්‍රී 7:20. සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: Live FM.lk

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම
1: Live FM. Live FM.lk

0: livefm.lk.
1: Sri Lankan Rhythmia Vishwesisara Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: දැන් වෙලාව රාත්‍රී 7:40.
2: Live FM.lk

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: livefm.lk.

livefm.lk. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ garden tune in radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

0: Sri Lanka Ritmaya Vishwa Sisara Live FM. ලංකාවේ දැන් වෙලාව රාත්‍රී 8:01.
1: Live FM.lk.

livefm.lk. වෙහස නිවන රිද්මය www.livefm.lk.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk.

0: livefm.lk
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: రుహునట రాజరాటట సింకడగలట www.liveFM.lk
1: LiveFM.lk

0: Amugane.
1: Live FM.LK.
2: ලංකාවේ දැන් වෙලාව රාත්‍රී 8:40. නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden, TuneIn, Radio FM යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk

0: Live FM.
1: වේහස නිවන රිද්මය www.livefm.lk.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

0: වගේ දැන් අපි වහන වෙලාව රාත්‍රී 9යි ලංකාවේ වෙලාවෙන්
1: live.fm.lk
2: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: Live FM
1: Sri Lanka Rhythmia Vishwesi Sara Live FM

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: දැන් වෙලාව රාත්‍රී 9:21.
2: liveFM.lk

0: livefm.lk
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල radio garden tuning radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: දැන් වෙලාව රාත්‍රියේ 9:40. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ garden tuning radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් type කර search කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

0: லங்காவி விழாவின் நெட்டவின் சிந்து அகநாத்தரே හිත සන සන සිින්දුහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

0: livefm.lk
1: Sri Lankan Rhythmia Vishwesi Sara Live FM

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk.

0: වහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm රාත්‍රී 11:00 දැන් වෙලාව.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: Live FM
1: Cyber අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

0: Sri Lanka Ritmaya Vishwa Sisara Live FM
1: livefm.lk

0: livefm.lk
1: නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk.
1: liveFM.lk.

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ಶ್ರೇಯಸ್ಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveifm.lk.
1: Live FM.lk.

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: livefm.lk.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: Live FM.
1: දැන් වෙලාව ලංකා වේලාවෙන් හරියටම රෑ 12:21.
2: www.liveofm.lk. හිත පිනවන

0: Nono Martina di Ritmaya Live FM.
1: Live FM.

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: Bonang Matina di Ritmaya Live FM.
1: Livefm.lk.

0: ලංකා වෙලාවෙන් හරියටම රෑ 12:40
1: live fm
2: www.livefm.lk හිත පිනවන

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: බලු කොටුවේ දම්මලා ඇති කොරා අන්නගත් අපේ ටොමි එක්කන චූටි පැටියා.

0: ලංකාවෙලාවෙන් පාන්දර එකයි.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
2: livefm.lk

0: Live FM.
1: Ehitiat mehitiat. Hitotu danina rhythmaya. Live FM.

සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම live fm.lk

0: වෙලාවෙන් පාන්දර 1:20.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ garden tune in radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

0: www.livefm.lk. Kita pinovan rasa.
1: Livefm.lk.

வேகஸ நிவன ரித்மய www.livefm.lk.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: Live FM.
1: දැංගලාව ලංකා වේලාවෙන් පාන්දර 2:42. නොනවතින ගී රිද්මය. Live FM.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: livefm.lk
1: www.livefm.lk hita pinovana

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: කාවේ වෙලාවෙන් දැන් වෙලාව පාන්දර 3:40.
1: රුහුණට, රජරටට, සිංකඩගලට www.livefm.lk.
2: livefm.lk.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: livefm.lk
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: Live FM
1: Sri Lanka Rhythmia Vishwesisara Live FM

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Livefm.lk.

0: www.livefm.lk. Hita pinawa na rasa.
1: livefm.lk.

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: Live FM
1: ruhunata rajaratata singkadagalata www.livefm.lk

0: වෙලාපන්දර 5යි ලංකාවේ වෙලාවෙන්.
1: www.livefm.lk හිත පිනවන රස. Live FM.

0: Live FM
1: Cyber අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM

0: වෙලාව ලංකා වෙලාවෙන් පාන්දර 5:20 නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk